0: ආයුබෝවන් ආදරණීය ශ්‍රාවක ඔබ සැමට. බදාදා රාත්‍රියේ ඔබ මේ කියලා ඉන්නේ ෆෝයි බී ශ්‍රී ලංකා කණ්ඩායමගෙන එන බදාදා සඳැල්ල සමගින්. ඉතින් ඔබේ හදවතට ලං වෙන තවත් සුන්දර පෑකට අපි ඔබව ආදරෙන් පිළිගන්නවා. වැඩසටහන මෙහෙවන මම මදු. වෙනද වගේම අපිට කතනෙන් සහ තාක්ෂණෙන් සහ වෙනවා තිසර. ආයුබෝවන් තිසර.
1: ආයුබෝවන්.
0: ඒ වගේම අපිත් එක්ක ඉන්නවා සන්ධ්‍යා සහ ගංගි. ආයුබෝවන් සන්ධ්‍යා.
2: ආයුබෝවන් මදු.
3: ආයුබෝවන් මදු.
1: ඉතින් මදු, මං හිතන්නේ මේ අපි මදුව ගිය මාසෙ වැඩසටහනට අපිට මදුව සම්බන්ධ කරගන්නට බැරි වුණා නේද? ඒ නිසා මේ අද වැඩසටහන තනිකරම මේ වැඩසටහන ගෙන යන්න මේ කාර්යභාරය මදුවට දීලා තියෙන්නේ. ඒ ගිය මාසේ මේ මගේ දඬුවමක් වශයෙන්. ඉතින් අපි දැන් අර නිල වශයෙන් අපි ඉන්නේ මේ සිසිරේ වින්ටර් එකේ. මේ හැබැයි දැන් ඒක නෙමෙයි, අපි කාලගුණය ගත්තාම ලොකුම කතාබහ තියෙන්නේ මේ තියෙන සීතල නෙමේ, අපිට තව මාස 5කින් 6කින් උදා වෙන ගිම්හානියේ සමයකේ දැනටම නිල වශයෙන් සුපර් එල් නිනෝ තත්ත්වයකට අවශ්‍ය කරන දේවල් සිද්ධ වෙමින් පවතින. ඒ කියන්නේ සාගර උෂ්ණත්වය කියලා යාම තමයි ප්‍රධාන වශයෙන්ම සුපර් එල් නිනෝ, එල් නිනෝ හෝ සුපර් එල් නිනෝ කියන තත්ත්වයකට මුල පුරන්නේ. ඉතින් මේ උෂ්ණත්වය ඉහළ යන වේගය 1940 ගණන් වලින් පස්සේ මේ ප්‍රබල වශයෙන් මෙතරම් ඉහළ අනුපාතයකින් උෂ්ණත්වය ඉහළ යාම නිරීක්ෂණය කරලා තිනවා. ඒ වගේම තව මාස 6ක කාලයක් ඉදිරියට තියෙන නිසා මේක සුපර් එල් නිනෝ තත්ත්වය දක්වා වර්ධනය වෙයි කියන එක තමයි අනාවැකි ප්‍රකාශ කරලා තියෙන. ඉතින් ඔස්ට්‍රේලියාවට දැඩි නියඟයක්, ඒ වගේම අධික උෂ්ණත්වය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒකම අපි දන්නවා ඔස්ට්‍රේලියාවට ලැබුගිනි වගේ දේවල් තමයි ඉතින් ඒකම බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිද්දේ. නමුත් ඉතින් අද මාතෘකාව මේ කාලගුණයේ දේශගුණයේ නෙමෙයි නේද?
0: ඉතින් අද අපේ වැඩසටහනෙන් ඔබව ටිකක් ඔබේ පුංචි කාලයට අරන් යන්න ඕනේ කියලා මට හිතුණා. මං කැමති ඔයාලගෙන් මෙහෙම පොඩි ඉල්ලීමක් කරන්න. එක මොහොතකට ඔබ ඇස් දෙක පියාගෙන යන්න ඔබේ පුංචි කාලයට. මං දන්නවා හැමෝගෙම පුංචි කාලේ ගත වුණේ හරි වෙනස් විදිහට, එකිනෙක එක්කෙනෙක්කනාට වෙනස් විදිහට කියලා. කෙනෙක්ට ඒ මතක සමහරට පාසලේදී වෙන්න පුළුවන්, පෙර පාසලේදී වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට අම්මගේ කෑගැහිම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී පරාජය වුණ අවස්ථාවන් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අද අපි ඉන්න තැනට ඇවිත් තියෙන්නේ විවිධ ජයග්‍රහණ වලින් විතරක්ම නෙවෙයි. අපි වැටුණු තැන්, බය වුණු තැන්, හඳාගත්ත රාත්‍රීන්, හිත කැඩුණු මොහොතවල්, ඒ වගේම සමහර අරගත්ත වැරදි තීරණ, ඒ වගේම නැවත නැගිටීම්, මේ හැම දෙයක් එක්කම එකතු වෙලා තමයි අපේ වැඩිහිටි කෙනාව නැත්තම් අපේ දැන් ඉන්න වර්ෂන් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මට හිතෙනවා අපි පුංචි කාලේදී අපිට ලොකු වෙන හරි ලොකු උනන්දුවක් තිබුණා කියලා, කලබලයක් තිබුණා කියලා. අපි ලොකු වෙලා කරන්න ඕනේ දේවල් ගැන අපි හීන දැක්කා. ලොකු වුණාම වෙන්න ඕනේ කවුද කියලා ඇත්තටම මම නම් ගිරවෙක් වගේ තමයි කිව්වේ, කිසිම අවබෝධයක් නැතුව. අද වෙනකොට ඒ දේවල් කොච්චර සාර්ථක වෙලා තියෙනවද නැත්නම් වෙනස් වෙලා තියෙනවද අද අපි ටිකක් නැවතිලා ඒක ගැන බලමු. ඔයාට පුළුවන් අපේ රැත්තරම් පුළුවන් නම් අපේ පුංචි කාලේ අපිව ආය හම්බෙන්න, අර බය වුණ හීන දැක්ක ඒ වගේම ලෝකේ තේරුම් ගන්න උත්සාහ කරපු පුංචි ඔයාට මොනවා කියයිද? බය වෙන්න එපා කියයිද? ඔයා හිතනට වඩා ශක්තිමත් කෙනෙක් කියයිද? හැමෝම සතුටු කරන්න ගිහින් ඔයාව අමතක කරන්න එපා කියනවාද? නැත්නම් ඔයා හොඳට කරගෙන යනවා, ඔයා ගැන ආඩම්බර වෙන්න කියලා කියනවාද? අද අපේ සංවාදයේ ඒක ගැන.
3: මං හිතන්නේ මදු, ඔයා මේක අපිට කිව්වම මම මේ මාතෘකාව තමයි අද කතා කරන්න යන්නේ කියලා. මට එක පාට මතක් වුණේ මේ දවස්වල යන ෆේස්බුක් ට්‍රෙන්ඩ් එක ගැන.
0: ඔව් ඇත්තටම
3: මම දැක්ක ගොඩක් අය ෂෙයා කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඇත්තට මේක අර ඇප් එකක් ක්ලික් කරලා ඒකේදී අපේ එයා ඔටෝමැටිකලි AI තාක්ෂණය භාවිතා කරලා අපේ දැන් කාලේ ෆොටෝ එකයි අපේ කුඩා කාලේ ෆොටෝ එක අපිට එහා පැත්තෙන් හදනවා. ඉතින් ඒක එක එක විදිහට එක එක ඉරියව් වලින් නිකන් ලොකු මම නිකන් හරි පුදුම වෙලා එයා දිහා බලන් ඉන්නා වගේ, හරි ආදරෙන් බලන් ඉන්නා වගේ. ඉතින් මං කල්පනා කරා මදු මේ ට්‍රික් එක මේක ට්‍රෙන්ඩ් එක දැක්කවත්ද මේ මාතෘකාව යෝජනා කරන්නේ
0: හේතු දැක්කා. අතර මට ට්‍රෙන්ඩ් කරන්න බැරි වුණා. මම හිතන්නේ ගංගේ අක්කා
3: මං හිතන්නේ මම රහසින් ට්‍රෙන්ඩ් එක කරා. හැබැයි ඒක ෂෙයා කරේ නෑ. හැබැයි මං හිතුවා ඇත්තටම ඒක හරි ලස්සන දෙයක් කියලා. ඉතින් AI තාක්ෂණය භාවිත කරලා කරපු
0: ඇත්තටම අපේ සංවාදයක් කරගෙන යන්න කලින් අපි අපේ වැඩසටහනේ පළවෙනි ගීතයට ගිහිල්ලා එමු.

0: ඔයාට පුළුවන් නම් ඔයාගේ පුංචි කාලේට ආපහු ගිහිල්ලා පුංචි ඔයාට පුංචි ලියුමක් ලියන්න. ඒ ලියුම කොයි වගේ වේද? අතර මම මගේ ලියුම මෙන්න මේ විදිහට ලිව්වා. ආදරණීය පුංචි මතු, ඔයා හිතන තරම් ලෝකේ බාහිතන තැනක් නෙවෙයි. ඔයාට අද තේරෙන්නේ නැති දේවල් කාලයත් එක්ක හැමින් තේරේවි. හැම පරාජයක්ම අවසානයක් නෙවෙයි. සමහර පරාජයන් තමයි ඔයාව හරි මාර්ගයට ගෙනියන මුල්ම පියවර. ඔයාට ඔයාව විශ්වාස කරන්න ටිකක් කල් යාවි. ඒ දවසක ඔයාට දැනේවි ඔයා හිතුවට වඩා ශක්තිමත් කියලා. මං කැමති ගංගිගෙන් අහන්න පුංචි ගංගිට ලියන ලියුම කොයි වගේ වෙයිද කියලා.
1: ඇත්තටම මදු, මම මෙහෙම පටන් ගන්නම්. දයාබර පුංචි මම අම්මා ආදරෙන් මහත් වෙන්න කියලා හදලා දෙන අලයි චීසුයි කන්න එපා. නෑ, ඇත්තටම මේක තමයි මට මුලින්ම ආපු සිතුවිල්ල. මේක හිතුවම එනට ඇත්තටම මේ මම හිතුවා මම මෙහෙම ලියනවායි කියලා. ඇත්තටම මේ මට කියන්න ඕනේ මගේ පුංචි මට. ඇත්තටම මට ඔයාගේ අත අල්ලගෙන ඔයත් එක්ක මේ ගමන, ඒ කියන්නේ භාගෙ බෙදාගෙන යන්න තිබ්බනම් කොච්චර හොඳයිද කියලා හිතුණා. ඒ වුණාට එක වෙලාවකදී මට හිතුණා ඇත්තටම මම මෙහෙම අත අල්ලගෙන ගියොත් මම මේ වගේ ශක්තිමත් කෙනෙක් වෙයිද කියලා. ඉතින් ඇත්තටම මට, ඒ කියන්නේ මම දන්නවා ඒ කාලේ මගේ එකක් තිබ්බා. මම මේ සෑහෙන වෙච්ච දේවල් ගැන ආයෙ හිතලා දුක් වෙනවා. ඉතින් මම හිතුවා පුංචි මට කියන්න දුක් වෙන්න එපා, ආයෙ වෙච්ච දේවල් ගැන හිතන්න එපා. මේක ඇත්තටම ජීවිතේ తాවකාලික පරිච්ඡේදයක් විතරයි. ඒක ඒ මොහොතේ සිදුවෙලා ඊට පස්සේ ඇත්තට මේක වෙනස් වෙනවා. ඔයා කාලයන්ත්‍රයක් අරගෙන දැන් ඇවිල්ලා බැලුවොත් ඔයාටම හිතේ ඒ හැම ඔයා පසුතැවිච්ච දෙයක්ම කවදාවත්, ඒ කියන්නේ ඇයි හැමදේම උනේ හොඳට, දැන් ඔයා සතුටෙන් ඉන්නවා. ඉතින් ඒ ගැන ඔයා දැකලා සතුටු වෙයි. ඉතින් මට ඒක තමයි මගේ මං පුංචි මට කියන්න ඕන.
0: හරිම ලස්සනයි සහ හරිම අර්ථාන්විත ලියුමක් ඇත්තටම. ඒත් එක්කම මං කැමති තිසරගෙනත් ඒ ප්‍රශ්නේ වහන්න. තිසර පුංචි තිසරට මොනවා කියයිද?
2: ඉස්සෙල්ලාම කියන්නේ මොකක් හරි කවුරු හරි වැඩක් කිව්වහම කම්මැලි නැතුව ඒක කරන්න පුංචි මට කියනවා. මට ඉතින් අර ඒක කියදී හිතන්නේ මට දැන් ඔය වගේ මේ පුංචි තිසර කියලා එහෙම වගේ හඳුන්වන්න බෑ. මම පුංචි කාලෙත් එච්චර පුංචි නැහැ. ඒ හින්දා මේ කම්මැලිකම ටිකක් අඩු කරගන්න, එහෙම දැන් කිව්වක් එහෙම ලියන්න කිව්වහම ඒක හිතලා ලියන්න, මේක ඔය ලියන එකට කම්මැලිකම ඒ කාලේ ඉඳන් පුංචි කාලෙත් තිබුණා. ඉතින් දැනටත් ඒක වෙනසක් නැහැ මට. මේ හැබැයි දැන් ඔය පුංචි කාලේ අපි ඔය අපේ පුංචි වර්ෂන් එකට යමක් කියලා අර මේ දැන් ගංගි සඳහන් කරන්න නිකන් අපි මේ ටයිම් ට්‍රැවල් කරලා එහෙම මට හිතෙනවා දැන් අපි ඔය අපේ පුංචි වර්ෂන් එක චුට්ටක් හරි වෙනස් කරොත් මේ අද ඉන්න මම නෙමෙයි මෙතන එහෙම ඉන්නේ කියලා. ඉතින් මට එහෙම පොඩි බයකුත් තියෙනවා. මට හිතෙන්නේ වෙනසක් කරන්න ඕනේ ඔය යන විදිහට යන්න කියලා. හැබැයි මේ මගේ පුංචි වර්ෂන් එක දිහා දැක්කහම මේ මගේ ජීවිතයේ විශේෂ අත්දැකීම් ටිකක් තියෙනවා. මම මේ පුංචි කාලේ මගේ ජීවිතේ ගත කරේ විවිධ තැන්වල. මට ඒ කියන්නේ නිකන් ගම් වශයෙන් ගත්තහමත් මම නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය කියන ඔය මේ තුනේම බොහොම සැරෙන් සැරේට සාමාන්‍ය ස්ථාන වශයෙන් ගත්තහම තැන් 10කට අධික ප්‍රමාණයකට ඔය මගේ පුංචි කාලයේ ගත වෙලා තියෙනවා ඉපදෙන තැන ඉඳලා. ඉතින් සමහර වෙලාවට මගේ පුංචි කාලේ මට තිබිච්ච එක්තරා මේකක් තමයි අර කොහෙවත් තැනක අපි කියන්නේ නිකන් යම් කිසි නමක් හදාගන්න ඉස්ටැබ්ලිෂ් වෙන්න මොන හරි දෙයකට නිපුණතාවයක් ඒ පිළිබඳව යම් කිසි මේ සාර්ථකත්වයක් හැදීගෙන එනකොට මට එතනින් වෙන කොට හරි යන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන් ඊළඟ තැනටත් ගිහිල්ලා මම අර දෙයම ආයි මුලින්දලා පටන් අරගෙන කරගෙන යන්න වෙලා තියෙනවා. මං හිතනවා මම එක තැනකදී ඒක ඒ දුෂ්කර ක්‍රියාව අත්හැරලා දැම්මා කියලා.
0: ඉතින් කම්ෆර්ට් සෝන් එකකින් අයින් වෙලා ආයෙ මුලින්දන් පටන් ගන්න.
2: ආයෙ මුලින්දලගෙන අපි අර ජීවිතේ යම් කිසි ගොඩනග ගැනීමක් කරපු දෙයක් නැවතත් අපි තව තැනකට ගියාම එතනත් මුලින්දලා කරන්න නැති. මේක කීප සැරයක් කරාට පස්සේ මේක ටිකක් කරන්න පොඩ්ඩක් අමාරු සහ එපා වෙනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් දැන් විශේෂයෙන් ආපසු හැරිලා බලනකොට මේ මම කල්පනා කරා මේ මොනවා හරි එක දෙයක් තියෙනවද මට එහෙම වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වෙනස් කරගන්නම ඕනේ කියලා හිතන ඒ වගේ ඒ විදිහට මට බොහොම තදින් ඒ ගැන හිතන දෙයක් තියෙනවද කියලා මම කල්පනා කරොත් මම පාසලේ මුල් කාලේ වගේ මේ සංගීතාංශයට ඉතාම මේ දක්ෂ ශිෂ්‍යයෙක් විදිහට තමයි මම පාසලේ හිටියේ. මට එක්තරා මේ මට මතක් වෙනවා මේ භාරි භාගයේ සංගීතයේ ලකුණු 100න් 100 තිබුණා. සංගීතයේ ලකුණු 100න් 100 කියන්නේ ඉතින් ටිකක් සාමාන්‍යයෙන් සංගීතයේ ලකුණු 100න් 100 හම්බ වෙන්නේ නැහැ. ඔය සමහර දේවල් තියෙන අපි සිංහල භාෂාවට කවදා 100න් 100 හම්බෙන්නේ නැහැ. ඔය රචනාවක් ලිව්වහම කොහෙන් හරි ලකුණක් දෙකක් කැපෙනවා. ඉතින් ඔය වගේ ගායනයකදී වගේ එහෙම සම්පූර්ණ පරිපූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක දුන ඊට පස්සේ මම මට බටනලා වාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ බෑන්ඩ් එකේ හිටියා. ඒ වගේම මම සංගීතංශයෙන් මේ යම් කිසි ස්ථානයක හිටියා. හැබැයි අර කලින් කිව්ව වගේ විවිධ තැන්වලට මාරු වෙනකොට මට ඒක මගහැරිලා ගියා. ඉතින් අද දවසේ මම ආපහු හැරිලා බලනකොට මට පොඩි කනගාටුවක් දැනෙන මේකක් තමයි මම ඒක ඒ එක්තරා තැනකදී මම ඒ සංගීතයේ එතනින් එහාට මම ඒ පසුපසේ හඹා ගියේ නෑ. මම ඒක අත්හැරලා දැම්ම වගේ දෙයක් තිබුණා. ඉතින් අනිත් දේවල් ගැන මට හිතෙන්නේ මම ලොකුවට එහෙම මේ මං කැමති කියන්නේ එහෙම යම් යම් දේවල් එක්ක අද මේ මගේ දිහා බලපුවාම මම කැමති සාමාන්‍යයෙන් මේ පොතපත කියවෙන දේවල්. එතකොට දැන් මේ අපි මේ ගුවන් විදුලියට සම්බන්ධ වෙලා මේ වගේ දේවල් කරන්න ඒ විදිහට ළමා කාලය කියන්නේ ඒ ඉන්ට්‍රස්ට් ඇති වෙන විදිහට ළමා කාලයක් ගත වෙච්ච එක ගැන මම එහෙම සතුටුයි. නමුත් අරක තමයි මම වෙනස් කරගන්න තියෙන්නේ. අර ගංගි කිව්වා වගේ මම කැමති පොඩ්ඩ කෑම බීමෙන් පොඩ්ඩ පරිස්සම් වෙන්න කියලා පණිවිඩය ලියන්න කැමති මේ පොඩ්ඩ පරිස්සම් වෙන්න කනමන දේවල් වලින් කියලා. ඉතින් පොඩි තිසරට කියන්න තියෙන්නේ.
0: ඔව්, ඇත්තටම මේ ලියුම කියන්නේ අතීතයට යවන වචන ටිකක් විතරක් නෙවෙයි. මේක වර්තමානයේ වැඩිහිටි අපිටත් මතක් කරලා දෙන පණිවිඩයක් විදිහට තමයි මම දකින්නේ. ඇත්තටම ඒක අපි ආපු ගමන අමතක වෙන්න දෙන්නේ නැතුව අපිට හදාගන්න අපි හදාගත්ත ශක්තියින් අගය කරන මොහොතක් කියලා මට හිතෙනවා. ඔව්, අපි දැන් අහමු සන්දේ මොනවද පුංචි සන්දයට කියන්න තියෙන්නේ කියලා.
3: ඔව් මදු, දැන් මදු මේ මාතෘකාව මුලින්ම යෝජනා කරද්දී මට හිතුණ දෙයක් තමයි දැන් මේක ලියුමක් නේ ලියන්න කියන්නේ. ඒතර මට එකපාරටම මතක් වුණේ ඉස්කෝලේ කාලේ අපිට කියලා දෙනවා අර ලියුම් ලියන ආකෘති. යාළුවෙකුට ලියන්නේ කොහොමද, අම්මා තාත්තට ලියන්නේ කොහොමද, ඊට පස්සේ කොයි හරි සංචාරයක් කරාට පස්සේ
0: රණ මොහොතක් කියලා මට හිතෙනවා. ඔව්, අපි දැන් අහමු සන්දේ මොනවද පුංචි සන්දයට කියන්න තියෙන්නේ කියලා.
3: ඔව් මදු, දැන් මදු මේ මාතෘකාව මුලින්ම යෝජනා කරද්දී මට හිතුණ දෙයක් තමයි දැන් මේක ලියුමක් නේ ලියන්න කියන්නේ. ඒතර මට එකපාරටම මතක් වුණේ ඉස්කෝලේ කාලේ අපිට කියලා දෙනවා අර ලියුම්.

එක ලියන්න කියලා. දැන් එකදා මුලින් මාපු ප්‍රශ්නේ. ඉතින් එතනදි මට හිතන දේ තමයි මං මගේ පාසල් කාලේ තියෙන සමහර අත්දැකීම් දැන් තිසර කිව්වා වගේ සංගීතය ගැන ඒ තිබ්බ දැනුම ඒ ආසාව වගේ මටත් තිබුණා. මම ඉස්සර ඇත්තටම ලියන්න කැමති අර අහනවානේ කවුරු වෙන්නද කැමති කියලා අර මදුගේ මුලින්ම තෝරගත්ත සින්දුවේ තිබුණා වගේ. ඉතින් මම ලියන්නේ මං කැමති මේ ලේඛිකාවක් වෙන්න. අර එහෙම තමයි මම ලියන්නේ. ඉතින් ලොකු අදහසක් තිබුණ නැහැ අර ලියන්න කැමති නිසා එක කිව්වා මිසක්. එතනදී ඔය දැන් ලියන දේවල් වලදී අපේ ඉස්කෝලේ තිබුණා කම්පිටිෂන් එකක් මේ දිස්ත්‍රික්ක තරඟ වලට යවන්න කලින් ඉස්කෝලේ ඇතුළතදීම තෝරගන්නවා කට්ටිය. ඒකට ලියන්න තිබුණා මේ අපි කැමති පුද්ගලයෙක් ගැන තමයි රචනාව ලියන්න තිබුණේ. ඉතින් මම ඇත්තටම කල්පනා කරා අපි කැමති පුද්ගලයෙක් කියද්දී ඕන කෙනෙක් ලියන්න පුළුවන්නේ කියලා. මම ඇත්තටම ලිව්වා ආගමික නායකයෙක් ගැන. මේ මම ලොකුවට රචනාව ලිව්වා. ඉතින් මම දන්න විදිහට ආගම ගැන එහෙම ලිව්වා. හැබැයි ඒක බැලුවට පස්සේ අන්තිමට ඒකට එක බාරව හිටපු ටීචර් මල් ළඟට ඇවිල්ලා මට ඇත්තටම බැන්නා. ඒ බැන්නේ ඇයි ඔයාට මෙච්චර ලෝකෙ කට්ටි හිටියේ නැද්ද ලියන්න, මේ ඇයි මෙහෙම ආගමික නායකයෙක් ගැන ලියන්න, යා කැමති පුද්ගලයෙක් වෙන්න බැහැනේ කීකේ ඇත්තටම බැන්නා. මං ඇත්තටම මේ කම්පිටිෂන් එකට ගියෙත් නැහැ. මේ ඊට පස්සේ මට ඇත්තට මේ වෙලාවේ හරිම දුක හිතුණා. මට ඒක තාමත් මතකයි. මට හිතුණා ඇයි එහෙම කිව්වේ කියලා. මං ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. පොඩක් ඇඬුවා මිසක්කා. පස්සේ වුණාට මම තව දේවල් ගැන දැනගත්තාම තව අපි කියන ලොකු වුණාම මේ මට හිතුණා ඇයි ඒක එහෙම වෙන්න බැහැනේ, මට ලියන්න පුළුවන් ඒක ගැන කියලා. අර තමන් වෙනුවෙන් නැගී හිටින්න වචනයක් කියන්න පුළුවන්කම තිබුණා නම් කියලා මට හිතුණා ඒ වෙලාවේ. ඉතින් මට විතරනේ, මම හිතනවා පොඩි කාලේ ළමයින්ට ඔය වගේ සිදුවීම් වෙන්න ඇති ඉස්කෝලවල කියන එක. සහ ඒකටත් එක්ක මම ඒක පොඩ්ඩක් දුක හිතන කාරණයක් වුණාට අර ගංගි කියපු කාරණයට සම්බන්ධ වෙන්න කැමති. අර මට පුළුවන් නම් මේ ලොකු මම පොඩි මම අතින් දරාගෙන අතින් අල්ලගෙන එක්කන් යන්න වගේ මට ඇත්තටම එහෙම ශක්තියක් තිබුණා. මේ දැන් වයසින් ගොඩාක් වැඩි නැහැ, අවුරුදු දෙකක් විතරයි වැඩිමල් මගේ අක්කා. ඉතින් අක්කාත් එක්ක තමයි මම හැමදේම කියවන්නේ, හැමදේම කතා කරන්නේ. ඉතින් එයා මට ශක්තිය වුණා පොඩි කාලේ. ඉතින් මම මං වෙන්න සහ මම සමහර තැන්වලදී ගන්න තීරණ අර එයා අවුරුදු දෙකේ පරතරේ වුණත් අර අක්කා කියන හැඟීම තිබුණා. ඒක මං හිතනවා හරිම අර සහෝදර බැම්මක් කියන එකත් එක්ක තියෙන හරිම ආදරණීය හැඟීමක් කියලා. ඉතින් ඒත් එක්කම මං හිතන්නේ අපි ඊළඟ ගීතයට ප්‍රවේශ ගන්න මං කැමතියි. මේක මං ඉස්සර අපේ අක්කට කියනවා. එයාට ඇත්තටම කියන්නේ හූ හූ බලන්න මේ සින්දුවෙත් ලියලා තිනවා මේක කියලා. මං කියනවා මෙන්න මෙහෙම, මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ. ඔක තමයි කියන්නේ. ඇතර මම කියන්නේ මම හින්දා තමයි ඔයා වාසනාවන්ත කියලා. ඇතර මේ සින්දුව තමයි උන්නායක ගංගාවක කියන උරේෂ රවිහාරි කියන ගීතය සරද්ද සිල්වා රචනා කරපු 1992 මාසර දෝනි කියන චිත්‍රපටයේ. ඉතින් අපේ පරණ කාලේ අපේ ළමා කාලයේ සිහි ගන්නන ඒ සොඳුරු මතකයන් ගෙනන මේ සින්දුව මං හිතන්නේ අපිට පුළුවන් නේද මදු අහන්න.

0: ඔව් අපි මේ සාකච්ඡාව විස්තරහට අරන් යනකොට අපේ ජීවිත කතාවෙන් ටිකක් අත්‍තරම ඉදිරියට යනකොට අපිට එක දෙයක් අඳුරගන්න ලැබුණා. ඒ තමයි අපි හැදෙන වැඩෙන ලෝකයයි අද ළමයි හැදෙන ලෝකයයි සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. සමහර generation x millennials gen z gen alpha කියලා අපි අද පරම්පරා විවිධ පරම්පරා ප්‍රමාණයක් හඳුන්වනවා. මේ පරම්පරා එකකට එකක් වෙනස්. එයාලගේ ambitions වෙනස්, එයාලගේ languages වෙනස්, එයාලට ආවේනික වෙච්ච slangs හදාගෙන තියනවා දැන් වෙනකොට. ඒ වගේම music taste එක වෙනස්, work ethic එක වෙනස්, විශේෂයෙන්ම technology එකත් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් වෙනස්. මම කැමති මුලින්ම තිස්සරගේ පැත්තට හැරෙන්න. තිස්සරට මේ ගැන මොකද හිතන්නේ?
1: ඔව් මම නිකන් දැන් ඔය අපි හැම වෙලේම අහනවානේ ජෙන් එක්ස් මිලෙනියල්ස් ජෙන් සි ඇල්ෆා දැන් බීටා මං හිතන්නේ තාම මේ නිල වශයෙන් එහෙම නැතිනොත් බීටා කියලා එකකුත් මං හිතන්නේ දැන් 2025 ඉඳලා ජෙනරේෂන් බීටා තමයි ඉන්නේ. මේක සාමාන්‍ය අපි අවුරුදු 100ක් විතර පිටට ගියහම මේ පටන් ගන්න සයිලන්ට් ජෙනරේෂන් කියලා. සයිලන්ට් ජෙනරේෂන් එක කියලා කියන්නේ දෙවන යුද්ධ කාලයේ තමයි 1928-45 විතර වගේ කාලේ මේ යුද්ධ කාලයේ හිටපු ජෙනරේෂන් එක සයිලන්ට් ජෙනරේෂන්. ඒකට ඇත්තටම මේ සයිලන්ට් ජෙනරේෂන් කියලා කියන්නේත් මේ ඔවුන් අර ඒ කියන්නේ අර යුද්ධයක ඒ යුද්ධ වකවානුවකදී මේ මං හිතන්නේ ස්වභාවයෙන්ම අපි අර මේ අපේ මේ රාජ්‍යයක් විසින් ආණ්ඩුවක් විසින් මිනිසුන් මත ඒ පටවලා තියෙන ඔතෝරිටි එක එහෙම නැත්නම් ඒ අර නිදහස සීමා කිරීම ප්‍රශ්න කරන්නේ නැහැ. ඒවා බොහොම මේ නිහඬවම බාර අරගෙන ඒට නීති වලට අනුකූලව කියන්නේ තමන් වැඩිය දේවල් වලට ෆයිට් කරන්නේ සටන් කරන්නේ නැතුව නිහඬවම ඒ ආණ්ඩුවක් මතින් මිනිසුන් මත පටවලා තියෙන ඒ දැඩි නීති රීති වලට අනුගත වෙමින් දැන් යුද්ධ කාලයකදී ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම අනුගත වෙලා හිටපු මේ ජෙනරේෂන් එක තමයි සයිලන්ට් ජෙනරේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි හැම වෙලේම අපිට අහන්න හැම වෙනවා බේබි බූමර්ස් කියලා. ඒ කියන්නේ යුද්ධය අවසන් වුණාට පස්සේ නැවතත් රටවල් ආර්ථික අතින් දියුණු වෙගෙන එනකොට සහ ඉතින් අපි යුද්ධයේ කාලේ තිබිච්ච ඒ දරිද්‍රතාවයෙන් ඒ මේ කියන්නේ පවුල පිළිබඳ වූ ඒ ඛේදවාචකෙන් මිදෙනකොට මේ ලෝකේ පුරාම දරූපත් වැඩිවීම කියන එක මේ වර්ධනය වීමක් හැමතැනම නිරීක්ෂණය වුණා. සාමාන්‍යයෙන් ඒ දීර්ඝ යුද්ධ කාලයකට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් කියලා නිරීක්ෂණය කළා තියෙනවා. ඉතින් ඒ බේබි බූමර්ස් කියන ඒ අය තමයි 1945 ඉඳලා අවුරුදු 20ක් විතර වගේ යනකම් ඒ ජෙනරේෂන් එක. ඊට පස්සේ මගේ ජෙනරේෂන් එක කියන්නේ මම ඉන්නේ ජෙන් එක්ස් එකේ අග හරිය මම ඉන්නේ. මේ ජෙන් එක්ස් කියලා නම දාන්නත් හේතුව මේ අර ඒ කලින් කට්ටියත් එක්ක මේ මොන වගේ ජෙනරේෂන් එකක්ද කියලා මේ හොයා නිකන් ඩිෆයින් කරන්න ඒ කියන්නේ අර්ථකථනය කරන්න බැරි තත්ත්වයක් පත් වුණාට පස්සේ තමයි අර අපි ගණිතයේදී අර හොයාගන්න බැරි එක කියලා. ඉතින් එක්ස් ජෙනරේෂන් එක්ස් කියලා නම ලැබිලා තියෙන්නේ. ඒ මං හිතන්නේ අර තාක්ෂණයේ දියුණුව පටන් ගන්න මේ වකවානුවේදී තමයි. ඒ කියන්නේ මිනිස්සු මේ රූපවාහිනියට කම්පියුටර් වලට ඒ වගේ දේවල් වලට මේ පරිවර්තනයේ වෙන කාලේ. එතකොට ඒක මේ ඒ කියන්නේ ඒ වෙනස කලින් ජෙනරේෂන් එකට සාපේක්ෂව කලින් පරම්පරාවට සාපේක්ෂව ලොකු වෙනසක්. ඒ නිසා තමයි මම හිතන්නේ මේ X කියන නම ලැබෙන්නත් ඒ වෙනස අර මේ පොඩි වෙනසක් නම් ඒක හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ ඉතා විශාල වශයෙන් මේ වෙනසට භාජනය වුණාට පස්සේ ඒක මොන වගේ වෙනසක් මේ පරම්පරාවක්ද කියන එක හඳුනා ගන්න බැරි වුණා. මේකට හොඳ මේ මම දැක්ක යෙදුමක් තියෙනවා මේකලන්ට කියනවා කියලා මේ ලැච්කි කිඩ්ස් කියලා. මේ ලැච්කි කියලා කියන්නේ සාමාන්‍ය නිවෙස්වල මේ පිටත තියෙන ගේට්ටුවක් අගුළු දාන ඒකට අවශ්‍ය කරන කෙනේ ලැච් එක වහන්න තියෙන කී එක මේ ළමයින්ට මේ කී එක තිබුණා. මේ යතුරු ළමයින් අතේ තිබුණා. මොකද ගෙදර කවුරුවත් නැහැ. මේ දෙමව මේ අම්මයි තාත්තයි දෙන්නම මුලින්ම රැකියාවට යන එක අත්දැකපු ළමයි තමයි මේ ඉන්නේ. يعني සාමාන්‍යයෙන් ඊට කලින් අවුලෙන් එක්කෙනා තමයි රැකියාවට ගියා. අනිත් කෙනා ගෙදර ඉඳගෙන ගෙදර බලා ගන්නවා. මේ වකවානුවේදී බොහෝ වෙලාවට ළමයි ගෙදර එන්නේ හිස් ගෙදර, يعني අම්මයි තාත්තයි දෙන්නම නැති ගෙදරකට. ඉතින් ළමයි ළඟ යතුරුක් තියෙනවා ගෙදර. ඉතින් ඒ නිසා මේ ලැච්කී කිඩ්ස්ලා කියලා මේ යන් එක් හඳුන්වන. ඉතින් මං ඉතුරු ටික මං හිතන්නේ අයිටි ජෙනරේෂන් එකේ කට්ටියටම කියන්න තන. ඉතින් සාමාන්‍යයෙන් මේ අපේ ජෙනරේෂන් එකේ කට්ටිය ඔය මේ ටීවී එකත් එක්ක සමීප වීම, මේ පර්සනල් කම්පියුටර් පාවිච්චි කරන්න ඉගෙන ගැනීම, ඒ වගේම මේ සාමාන්‍යයෙන් කියනවා මේ ඔය ටික සමබරයි කියලා. ගැන මේ මේ වැඩ කරන දේවල් වලටද, මොකද තමන්ට තමන් බොහොම ශේෂ්ත්‍ර ගොඩකට නිරාවරණය වුණාම ඒ හැම දෙයක් එක්කම මං හිතන්නේ සමබරතාවයක් පවත්වාගෙන යන්න සහ ඒ අවශ්‍ය කරන ඇඩැප්ටබිලිටි එක වෙනස් වීමේ ස්වභාවය, ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් තිබුණා. ඒ වගේම අර රැකියාවක නිරත වෙලා අර තමන්ගේ ජීවිතයේ අර ප්‍රධාන රැකියාවක නිරත වෙලා අර 8-5 වැඩ කරලා ගෙදර එනන්නේ වගේ එහෙම ජෙනරේෂන් එකක් තමයි ජෙන් එක්ස් කියලා කියන්නේ. ඉතින් මං ඉතින් එතනින් නවත්තන්න, තුන් දෙනෙක්ම ඉන්නවනේ ඊළඟ ජෙනරේෂන් එක ගැන කතා කරන්න.
0: අපි දැන් හරිම ගංගිගේ පැත්තට. ගංගි මට කියන්න මේ ජෙනරේෂන් ගැන ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා.
2: ඇත්තටම දැන් ඊළඟට දැන් තිසරය කිව්වා වගේ ජෙන් එක්ස් වලින් පස්සේ ඊළඟට එන්නේ මිලේනියස්. අපි ආයිති වෙන කොටස. ඉතින් මං හිතන්නේ ඇත්තටම මිලේනියස තමයි ගොඩක්ම ඉන්ටර්නෙට්, ඒ කියන්නේ මේ අපිත් එක්ක තමයි ගොඩක් ඔය ෆේස්බුක්, එතකොට ඔය සෙල්ෆි, ඒ වගේ දේවල් එන්න පටන් ගත්තා.
0: අලුත් දේවල් ඔක්කොම අපිට තමයි ඉස්සලා හම්බුනේ.
2: ඉතින් මං හිතනවා අපේ ජෙනරේෂන් එක ඉතින් ඇත්තටම හරි ෆ්ලෙක්සිබල්. මොකද ඒ කියන්නේ ඒ අලුත් තාක්ෂණයට අනුගත වෙලා ඊට පස්සේ අර ඒ කියන්නේ ජෙන් එක්ස් තමයි ගොඩක් වෙලාවට ඒතකොට අපි ඒගොල්ලොත් එක්කත් එක්ක ගැටිලා, එතකොට ගොඩක් ෆ්ලෙක්සිබල්. ඊට පස්සේ ටෙක්නොලොජි අතින් ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරා, කරන්න කැමති. අර එතකොට දැන් ටෙක්නොලොජි ආවම එතකොට ඒක කරලා බලනවා කොහොමද මේක
0: ට්‍රයි කරලා බලනවා.
2: ඉතින් එහෙම ඊළඟට මම හිතන්නේ මිලේනියල්ස් අගෙන් පස්සේ ආවි ජෙන් සි. එතකොට ඒගොල්ලෝ තමයි හොඳටම ඉන්ටර්නෙට් ඒ කියන්නේ හොඳටම දියුණු කාලේ ඇති වෙච්ච ජෙනරේෂන් එක. ඊළඟට ජෙන් ඇල්ෆා, එතකොට ඒගොල්ලොත් එක්ක තමයි AI පටන් ගත්තේ. ඊට පස්සේ ඊළඟට තිසර කිව්වා වගේ ජෙන් පීටා, එතකොට ඒගොල්ලෝ තමයි නිකන් ඒ කියන්නේ ඇඩ්වාන්ස් AI, ඊට පස්සේ ඔටෝමේටඩ් ටෙක්නොලොජි එක ඉස්සරහට යන කට්ටිය. ඉතින් මම දකින වෙනසක් කිව්වොතින් ඇත්තටම මට හිතෙනවා ගොඩක්ම තාක්ෂණය පැත්තෙන්. එතකොට දැන් අපි අපේ අම්මලා ආච්චිලා දිහා බැලුවොතින් එහෙම ඇත්තටම ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ කියන්නේ දැන් ඊමේල් යවන්න ඒ කියන්නේ තාක්ෂණ දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් මම ඉස්සර ෆෝන් එක පාවිච්චි කරනවා. දැන් ගොඩක් වෙලාවට මම ඊමේල් යවන්න, ඊට පස්සේ ඔය මොකක් හරි ලියන්න, ෆේස්බුක් ගියේ නැතුව මත් නෙමෙයි. එනට අපේ අම්මා මට හැමතිස්සෙම ඔයා මේ ෆෝන් එකේ මම හැමතිස්සෙම ගේම් ගහයිම කියලා. මම කිව්වා නෑ නෑ ගේම් ගහනවා නෙමෙයි ඊමේල් එකක් ලියනවා. ඉතින් අර එහෙම අර මේ ඒ කියන්නේ දැන් අපි ඇත්තට මේ ෆෝන් එකෙන් ඇත්තටම ගේම් ගහුවා තමයි. ඒ වුණාට ගොඩක් අනිත් වැඩත් ගත්තා. ඉතින් ඒ වගේ අර ඒ වගේ තාක්ෂණික වෙනස. ඊට පස්සේ මට හිතෙනවා දැන් රැකියාවක් කරන්න ගියොතින් ගොඩක් වෙලාවට ඒ කට්ටිය කියන්නේ දැන් සයිලන්ට් ජෙනරේෂන්, බේබි බූමර්ස්, ජෙන් එක්ස් කට්ටිය මට හිතෙනවා ඒ කියන්නේ ගොඩක් ඒගොල්ලෝ හරි ලෝයල් රසාවට. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මාරු වෙන්න හිතන්නේ ඒගොල්ලෝ එතන වැඩ කරලා එහෙම ඒක කරන්න හිතන්නේ. නමුත් මට හිතෙනවා පස්සේ පස්සේ ජෙනරේෂන් වලට යද්දී ඇත්තටම ඒගොල්ලෝ ඒ කියන්නේ වර්ක් එන්වයර්මන්ට් එක කොහොමද, ඒ කියන්නේ මේකේ අපිට වැඩ කරන්න පුළුවන්ද, අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්ද එහෙම කියලා බලලා ඒගොල්ලෝ අර රසාව වෙනස් කරන්න බය නැහැ.
0: හරිම ඉක්මනට ඒගොල්ලෝ
2: රසාව වෙනස් කරනවා. ඉතින් ඒ වගේ අර ඒ වගේ දේවල් තමයි ඉතින් මට ගොඩක්ම දැනෙච්ච දේවල්. සංජයට මොකද හිතෙන්නේ ගල්?
3: මං හිතන්නේ දැන් මට කෙලින්ම එහෙම අත්දැකීම් නැති වුණාට දැන් අපේ પરම්පරාවත් එක්ක ගත්තොත් මට හිතන දෙයක් තමයි අපි ගොඩක් දේවල් වල අර ට්‍රාන්සිෂන් එකක් අත්දැක්කා කියන එක. ඒ කියන්නේ ෆෝන්ස් උනත් අපි අර ආපුම කාලේ ඉඳලා ඊට පස්සේ අලුත් ෆෝන්ස් වලට අපි මූව් වෙනකොට අපි ඒ ට්‍රාන්සිෂන් එක කොහොමද කියන එක අපි මුලින්දම මේක දැක්කා. ඊට පස්සේ ඉස්සර මට මතකයි අපේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු වලදී අපි CD ෆ්ලොපි ඩිස්ක් වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ pen drives වගේ පාවිච්චි කරනවා. ඒ දේවල් තමයි අපි මූලික වශයෙන්ම අපේ ඉගෙන ගැනීම වලදී වැඩිපුරම භාවිතා කරේ. සහ මම දැක්ක මේ ළඟදී මේ ඔය YouTube එහෙම වීඩියෝ බලද්දී මම දැක්ක මේ වීඩියෝ ලොง වීඩියෝස් තියෙනවා, සමහර ඒවා හරි ෂෝට් වීඩියෝ තියෙනවා. හරි මේ ඉක්මනටින් කියන්නේ තප්පර ගානින් ඒ වීඩියෝ එක ඉවරයි. කියන්නේ අපිට කන්ටෙන්ට් එකක් මොකද්ද කියලා අඳුරගන්නටත් කලින් ඒ වීඩියෝ එක ඉවරයි. මං දැන් මේ මාතෘකාව ගැන කතා කරන හින්දා පොඩක් මං ඒක ගැන බලද්දී මං දැක්ක දෙයක් තමයි මේව ඇත්තටම තියෙන්නේ මේ මිලේනියම් අපිට නෙවෙයි කියන එක. මේක තියෙන්නේ මේ ඊට පස්සේ ජෙනරේෂන්ස් වලට. එයාලා හරි ඉක්මනට දේවල් දැනගන්න කැමති. ඉක්මනට අර මට මතකයි ඉස්සර අර අපේ අම්මා කියලා වීඩියෝ චැනල් එකක් තිබුණේ, කුකින් චැනල් එකක්. එතනදී ඒක අර සෑහෙන වෙලාවක් එක යනවා. නමුත් දැන් තියෙන සමහර වීඩියෝස් හරි ඉක්මනට තප්පර ගණනකින් ඉවරයි. ඉතින් මම දැක්ක මේක අර ඒ අලුත් ජෙනරේෂන්ස් පාවිච්චි කරන ක්‍රමයක් කියන එක. ඒ වගේම තමයි අද වෙද්දී ඔය YouTube වගේ දේවල්, Instagram වගේ දේවල් අපි Google වල සර්ච් කරනවට වඩා අර ශබ්දය, ඒ වගේම තමයි වීඩියෝ එක, ඒ දේවල් හැම එකක්ම එක බලන්න තරුණ අලුත් ජෙනරේෂන් උත්සාහ කරනවා. සහ එයාලගේ වැඩි නැඹුරුවක් තියෙනවා කියන එක.
2: අනිත් එක තමයි සන්ධ්‍යා මේක ප්‍රොෆෙෂන් ගැනම. දැන් අපෙන් පස්සේ ජෙනරේෂන්ස් ඇත්තටම අර මං කිව්වා එකම ගේම් ගහනවා කියලා අපිට ඉස්සර බයින වුණාට දැන් ගේමර්ස් කියලා ප්‍රොෆෙෂන් එකක් තියෙනවා. ඊට අමතරව ස්ට්‍රීමර්ස් කියලා. ඉතින් ඒවත් ඇත්තටම ලොකු
3: කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා.
1: ඔව් මේ මට ඇත්තටම එකක් හම්බුණා මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. දැන් මේ හැම ජෙනරේෂන් එකටම මේ එක ඒකේ අර අපි කියන්නේ ඒක ඩිෆයින් කරන අඳුන්නන්න එක මේ පොඩි ෆ්‍රේස් එකක් පොඩි යෙදුමක් දීලා තියෙනවා. ඒ සයිලන්ට් ජෙනරේෂන් එක කියන්නේ ඒගොල්ලෝ කියන්නේ රෙස්පෙක්ට් ඔතෝරිටි කියලා. බේබි බූමර්ස්ලා කියන වර්ක් හාඩ් ඇන් ස්ටේ ලෝයල්. ඊට පස්සේ ජෙනරේෂන් X කියනවා ලීව් මී ඇලෝන් ඓල් හෑන්ඩල් ඉට්. ඒගොල්ලෝ අපි ජෙනරේෂන් X එකේදී නොකිය යුතු දේ තමයි ඉන්ඩිවිජුවලිසම් කියන එක. තමන්ට මේ පුද්ගල කේන්ද්‍රීය කියලා මේ පර්සන් එසෙන්ට්‍රික් කියලා ඒ තමන් ගැන තමයි ගොඩක් කලාට ඒ තනි පුද්ගලයෙක් වටා අපි ටිකක් අපි ගැන හිතනවා වැඩි. පොඩි සෙල්ෆිෂ් ගතිය, පොඩි ආත්මාර්ථකාමී ගතියක් ඇවිල්ලා තියෙනවා ඒ කාලේ වෙනකොට. ඊට පස්සේ මිලෙනියල්ස්ලා කියනවා මේ ඒගොල්ලෝ කියනවා දෙ ෂුඩ් බී ඒ බෙටර් වේ කියලා. ඊට පස්සේ ජෙන් සී කියනවා why this is not online yet කියලා. ඒගොල්ලෝ හැමදේම
3: ඒගොල්ලෝ
1: කරගන්නේ ඔන්ලයින් තිබුණොත් තමයි ඒගොල්ලෝ ඒක හරි කියලා. ඊට පස්සේ දැන් ඊළඟ මේ ජෙනරේෂන් ඇල්ෆා කියනවා ඕනම දෙයකට කියන්නේ ask AI කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපිට තියෙන ජන නිවේදනයක් කරන්න අපි ඒකට ගිහිල්ලා අපි ඊළඟ කොටසට එමු.
4: මෙන්න ජන නිවේදන.
5: Professional Engineer of the Year 2026 Queensland. The Queensland chapter of ISL is pleased to announce the launch of the Professional Engineer of the Year 2026 awards. Professional engineers with an engineering degree recognized by ISLO Engineers Australia are invited to submit their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.islqld.org or contact Tanuja Ranavaka on 0479-122-636 or Jayanath Pera on 0450-933-721.

0: This Sunday, experience the spirit of Ubuntu Social at Brisbane Powerhouse. From 1 p.m. to 7 p.m, enjoy live music from Bullhorn and Dance Masala, plus global street food, artisan markets, and a vibrant community atmosphere. Best of all, it's free! Join us on Sunday, June 21st at Brisbane Powerhouse, New Farm. Register now and be a part of Ubuntu Social.
1: ඔව් මට ඇත්තටම හිතුණා අද වැඩසටහනට ගීත තෝරා ගැනීමේදී මේ ගීතය මම තෝරාගත්තේ විශේෂ හේතුවක් නිසා මේ ගීතයේ අර්ථය ගැන මට හැමදාම පොඩි ප්‍රශ්නයක් තිබුණා මොකද්ද මේ ගීතෙන් කියවෙන්නේ කියලා මේ බැලු බැල්මට නියං ආදර ගීතයක් වීඕවක් නැවත හමුවීමක බලාපොරොත්තුවක් වගේ දෙයක් තිබුණාට ඇත්තටම මේ ගීතේට හේතුව මේ සහ මේ ගීතය ඇත්තටම සැඟවුණු අපි අපි කිව්වොත් නිකන් එහෙම පොඩි ඇඟවීමක් තියෙනවා ඒ මේ ජෙනරේෂන් දෙකක් අතර තියෙන ඒ ඝට්ටනයක් සහ ඔවුන් කවදා හරි එකට තන කියන්නේ එක්තරා එකඟ වීමකටයි කියන බලාපොරොත්තුව වගේ දෙයක් තමයි මේ ගීතයේ ඇත්තටම තියෙන්නේ මේ ඒ කියන්නේ මේ අර අර කලින් ජෙනරේෂන් එකේ කෙනා ඒ ගමන් මග ගිහින් තියෙන කෙනා දකිනවා ඒ ඒ ගමන් මගේ තව ඊළඟ පරම්පරාවේ කෙනෙක් ඒ අතර ඇති වෙන පොඩි ඒ අදහසක් විදිහට තමයි මේ ඒක ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක මම ඇත්තටම මේ මට මේ ගීත රචකයාගේම සුනිල් ආර්ගමගේ මහත්මයාගේම මේක මට අහන්නට අවස්ථාව උදා වුණා. මම කිව්වා මට මේ ගීතේ මං අහනවා මට මේකේ මේ අර්ථය මට මේ මේ මේ වගේ ආදර කතාවකට කියලා එහෙම ඒක එහෙම හැංගෙනවා ඒ වුණාට මට හිතෙනවා එහෙම නෙමෙයි කියලා. මොකද මේකේ සමහර යෙදුම් තියෙනවා ඒ ඒ අර්ථයට ගැලපෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔහු කිව්වා ඇත්තටම ඒ ගීතේ මේ රචනා කරන්න ඔහුට හේතුනේ මේ රවිශංක පණ්ඩිත රවිශංකගේ ප්‍රසංගයක් නරඹන අතරෙදි ඕකේ නැතින් ඒ වෙනකොට රවිශංකරට ඉතා වයසයි. ඉතින් ඒ ශාලාව දිහා බලාගෙන ඉඳි හිතුණා කියලා මේ ඉතාම තරුණ අය හිටියා මැදිවී අය හිටියා වයසක අය හිටියා මේ මේ රවිශංකරගේ ප්‍රසංගය මේ ඔහුගේ සංගීතයේ මේ මේ මේ පරම්පරා කීයක් නම් එකට ඉඳගෙන මේක රස විඳිනවද කියලා. ඊට පස්සේ ඒ සහ ඒ එතන වාදනය වෙච්ච යම් ගීතයක යම් සංගීත ඛණ්ඩයක ඒ ස්වර ටිකත් ඔහුගේ හිතේ රැඳුණා. ඒකත් හිතේ තියාගෙන තමයි ඔහු මේ මේකේ ඔබට පේන ඇති මේ සිතාර් වාදනය ටිකක් ඉලිප්පිල මේ ඉස්මතු වෙලා පේනවා ඒ ගීතයේදී. ඉතින් ලියවිලා තියෙන්නේ ඒකේ ඒ ගීතය අවසානය හරිද කියනවා මේ හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින් නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක් කියලා. ඉතින් ඒ කියන්නේ අර ඔය ජෙනරේෂන් දෙකක් පරම්පරා දෙකක් අතර තියෙන ඝට්ටනය කියනවා කවදාහරි මමවත් එහෙම මේ කියන්නේ ඔබ අපි එකිනෙකා දිහා බලාගන්නේ සමහර වෙලාවට මේ පොඩි අමනාපයක් පොඩි නොගැලපීමක් එක්ක මම එහෙම නැතුව කියන ඔබ නොබැලූ විදිහට මම ඒක දිහා බලලා අපි අපි දෙගොල්ලෝ එකට හමු වෙන දවසක් අපි ඉදිරියේ තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියන ඒ හැඟීමත් එක්ක තමයි ඒ ගීතය අවසන් වෙන්නේ. ඉතින් මට හිතුණා අද දවසට හොඳටම ගැලපෙන ගීතයක් කියලා. ඉතින් අපි අපේ කතා බහට නැවත ගියොත් සාමාන්‍යයෙන් මං හිතන්නේ මදු දැන් අපි කතා බහේදී දැන් අපේ අපි අපේ පොඩි වර්ෂන් එකට අපේ කුඩා අවධියේදී අපේ අපිට මොකද්ද අපි මේ කියන්නේ අපි ලියුමක් ලියනවා නම් අපි මොකද්ද කියන්නේ කතා කළා වගේ අපිට හැම වෙලේම මං හිතන්නේ තියෙනවා මේ මේක දෙපැත්තටම තියෙනවා. කියන්නේ අපිට කලින් ජෙනරේෂන් එකයි අපිට ඊට අපිට පස්සේ එන ජෙනරේෂන් එකටයි සමහරලාට අපිට ඔවුන්ගේ ඒ ජෙනරේෂන් එක ගැන යම් කිසි අදහසක් තියෙනවා යම් කිසි විවේචනයක් තියෙනවා සමහරලාට. ඉතින් අපි කියන්නේ අර ඉතින් අර කලින් කට්ටිය වහදන්න බෑ කියලා. සාමාන්‍යයෙන් අපි බොහෝ වෙලාවට යමක් කියනවා නම් අවවාදයක් දෙනවා නම් මොනවා හරි උපදේශයක් දෙනවා නම් දෙන්නේ අපිට පස්සේ එන ජෙනරේෂන් එකට තමයි. ඉතින්
2: ඇත්තටම තිස්සර මේ අපි මේ ජෙනරේෂන් වෙනස දිහා බලද්දී අපට සමහර වෙලාවට පුදුමත් හිතෙනවා. මේ සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම ආයෙ හිතෙනවා අපේ කාලේ මෙහෙම නැහෙනි කියලා. ඒත් එක දෙයක් මත තියාගන්න ඕනි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ පරම්පරා වෙනස් වුණාට මනුස්ස හදවත් වල මූලික අවශ්‍යතාවයන් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අද ළමයින්ටත් ආදරය ඕනේ, ඔවුන්ව අගය කරන්න ඕනේ, ඔවුන්ව අහන් ඉන්න කෙනෙක් ඕනේ, වැටුනම අත දෙන්න කෙනෙක් ඕනේ, ඔයාට පුළුවන් කියලා කියන්න හඬක් ඕනේ. අතරම අපේ පුංචි කාලේ සිම්පල් වෙන්න ඇති. දැන් ළමයින්ගේ පුංචි කාලේ ඇත්තටම ඩිජිටල්. ඒ මොන දේ තිබ්බත් එකම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ තමයි මම කවුද, මට පුළුවන්ද, මගේ ජීවිතේ මොන තැනකට යයිද කියන එක. ඉතින් අද අපේ මාත්‍රිකාව අපේ පුංචි කාලෙට අපි දෙන පණිවිඩයක් ගැන කතා කරා. ඒ වගේම අපිට වඩා තරුණ පරම්පරාවටත් පුංචි පණිවිඩයක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ පණිවිඩේ උපදේශයක් වෙන්න ඕනේ නැහැ. අපේ කාලේ හොඳයි කියලා වගේ කාලේ නරකයි කියලා කම්පැරිසන් එකක් වෙන්න ඕනෙත් නැහැ. ඉතින් මම කැමතියි තිසර ගෙන් අහන්න ඔයාට දෙන්න තියෙන පණිවිඩේ මොකද්ද මේ ජෙනරේෂන් යංග ජෙනරේෂන්ස් වලට.
1: ඔව් මේ මට ඒකට දෙන්න තියෙන්නේ ටිකක් අපි කිව්වොත් ඒ උත්තරේ අර පොදුවේ මම ගොඩක් දේවල් සඳහා මම සාමාන්‍යයෙන් භාවිතා කරන උත්තරයක් තමයි. දැන් මේ ජෙනරේෂන් ගැප් එකක් මේ පරම්පරා අතර ඝට්ටනයක් කියලා කියන්නෙම මම දකින්නේ ඒ අපි අතර තියෙන වෙනස්කම් තේරුම් අනිකාට තේරුම් ගන්නට බැරි වීමේ ඝට්ටනය තමයි මෙතන තියෙන්නේ. දැන් මේ අපි පරම්පරා ඝට්ටනයක් කියලා කිව්වට අපිට මේක ඕනනම් අපිට මේක යොදාලා බලන්න පුළුවන්. අපි සහ අපේ දරුවෙක් අතර ඒ අපිට අපේ දරුවව තේරුම් ගන්න අපි දරන උත්සාහය, ඔහු අපිව තේරුම් ගන්නට දරන උත්සාහය, මේ මං කියන්නේ අර මේ පරම්පරා ඝට්ටනය කියන එක ජෙනරේෂන් ගැප් කියන එක අපේ නිකන් පෞද්ගලික ජීවිතයට ගෙනාවොත් අපි ඒ අත්දකින විශේෂ තැනක් තමයි ඒක. අපි අපේ දරුවන් එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. ඉතින් මං කලින් කිව්වාගේ මට හිතෙන්නේ අපිට මේ කියන්නේ අපේ අපි වටා තියෙන ලෝකය වෙනස් වෙන එක, අපේ පරිසරය වෙනස් වෙන එක, අපේ තාක්ෂණය වෙනස් වෙනවා කියන එක අපිට කිසිසේත්ම පාලනය කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එහෙම පාලනය කළ යුතු දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මගේ යෝජනාව තමයි මේ සංනිවේදනය කියන එක. අපි දෙගොල්ලෝ අතර අපි ඒ කියන්නේ අර අපි දෙගොල්ලොම හැම දෙයකටම කියන්නේ එකම දේවල් වලට එකඟ වෙන්න ඕනේ, එකම දේවල් වලට කැමති වෙන්න ඕනේ කියන අදහස නැහැ. නමුත් අපිට අපි කැමති අකමැති දේවල් අනිත් කෙනාට සංනිවේදනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මම හැම වෙලේම හිතන දෙයක් තමයි මේක මේ කියන්නේ මේ පරම්පරා ඝට්ටනයේ ඉඳලා මේ ඉතා කුඩා පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන හිත නොහොඳකමක්, හිත තමනාපයක් ඒ හැමතැනටම අදාළ කරගන්න පුළුවන් දෙයක් තමයි අපි හොඳ සංනිවේදකයක් කියන්නේ අපිට දැන් අපේ දරුවන් ගත්තාම අපි කොහොමද දරුවන්ට යමක් හොඳට සංනිවේදනය කරන්නේ සහ ඒ මාර්ගයෙන් ඔවුන් හොඳ සංනිවේදකයන් කරන්නේ කොහොමද, ඔවුන්ගෙන් යමක් අපි අදහසක් ගන්නෙ කොහොමද කියන දේ තමයි මං හිතන්නේ විශේෂම. ඒ කියන්නේ අපිට සංනිවේදනය කිව්වහම මේ කියන එක විතරක් නෙමෙයි අහුන්කන් දෙන එකත්. අහුන්කන් දෙන එක ඇත්තටම ගොඩක් අය මේ මම පෞද්ගලිකව දැකලා තියෙන දා තමයි අහුන්කන් දීම කියන එක මං හිතනවා ස්කිල් එකක්. ඒක ප්‍රගුණ කළ යුතු හැකියාවක්. ඒක කෙනෙකුට තව කොහොමද අපි ඔළුවේ දේවල් අපි අර කලින් දේවල් තීරණය නොකර කෙනෙක් කියන දෙයකට අහුන්කන් දෙන්නේ කොහොමද, ඒකට අපේ ප්‍රතිචාරය. ඉතින් ඒ වගේ මගේ අර ඕක නිකන් කියන්න පුළුවන් කෝකටත් අයිල්ලේ වගේ වැඩක් කියලා. හැබැයි මම සාමාන්‍යයෙන් දකින දේ තමයි මෙතන තියෙන්නේ අනිකාගේ යම් යම් දේවල් අපිට තේරුම් ගන්නට බැරි වීමේ, අපිට අපේ ජීවිතවලට ගලපා ගන්නට බැරි වීමේ ප්‍රශ්නයක්. ඒ නිසා සංනිවේදනය තමයි අපිට ඔබ යම් කිසි සාර්ථක වුණොත් මේ සංනිවේදනය කියන ඔබට දරුවෙක් එක්ක පොඩි කතා බහක් ඇති කරගෙන ඔවුන්ගේ ලෝකය තේරුම් ගන්න සහ ඔවුන්ගේ ලෝකේ අපිට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන මේ ක්‍රියාවලියට ඔබ ඇතුළු වුණොත් ඔබට තේරෙයි මේ සංනිවේදනය කියන එක කොච්චර වැදගත් සහ ඒක තුලින් අපිට කොච්චර මේ ප්‍රශ්න මගහරවා ගන්නට පුළුවන්ද කියන එක තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මගේ යෝජනාව කතා කරන්න, සංනිවේදනය කරන්න, ඇහුම්කම් දෙන්න, ඒ සියලු දේ මේ සංනිවේදනයට අදාළයි.
2: ඉතින් සන්ධ්‍යා, ඔයාට මොකක්ද මේ අපේ යංග ජෙනරේෂන්ස් වලට දෙන්න තියෙන පණිවිඩය?
3: ඔ දැන් තිස්සර ඒ දේවල් කියද්දී ඒ අදහස් කීපය කියද්දී මට හිතුනේ දැන් මටත් දෙන්න තියෙන අදහස්ම තමයි මේ කියුනේ කියන එක. මං ඒකට ආපහුවේ කියන එක නැවතත් මේ පුනරුච්චාරණය කරන්න නැතුව මම මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔය හැම එකේම සංවේදනය තේරුම් ගැනීම මේ හැම එකේම මං හිතනවා මූලික දෙයක් තමයි මේ අනිකාව දරා ගැනීම කියන එක. ඒ කියන්නේ හොඳ හෝ නරක තියෙන එක අපි යම් මට්ටමකට දරා ගැනීමක් සහ යම් මට්ටමකට තේරුම් ගැනීමක් කළ යුතුයි කියන එක. අර සංනිවේදනයේදීත් දැන් සමහර වෙලාවට ඒක බොහොම යහපත් වන සංනිවේදනයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් තිසරට නම් අද්දකීම් තියෙනවා ළමයින්ගේ ප්‍රශ්න සහ උන්ගේ ගැටලු වලට පිළියම් දෙtti. දැන් එහෙම නැති වුණාම දැන් අපි කතා කළොත් එහෙම අපි කොහොමද අපිට වඩා යංග ජෙනරේෂන් එකක් එක්ක කතා කරන්න කියලා සමහර වෙලාවට අර කිව්වා වගේ ඒක සමහර වෙලාවට එයාලගේ උත්තර හරිම don't care උත්තර දෙන්නේ. සහ sannivedanayak siddha wenne naha ekara deergha deerghawa katha bahak saakatchayawak siddha wenne naha kiyana eka. Etukota ma hituna me therum ganeema wedagat kiyana eka. Ekenne oun katha karanne natte samahara welawata akamatta nisa nevey. Samahara welawata oun hitanawa wenna puluwa metana gap ekak thiyena mama meka kiwwoth harida waradida kiyala samahara welawata oun ounge abhyantareemma e dewal gana prashna karanawa. Itin man hitanawa ඉස්සර කියපු කතාවටත් මම එකතු කරන්න කැමති ඒ දරා ගැනීම සහ ඒ තේරුම් ගැනීම කියන එක හැමෝ අතරින්ම එන්න ඕන ගුණාංගයක් කියන එක.
4: ඔව් ඇත්තටම මේකට මම දෙයක් එකතු කළොත් ඇත්තටම මමත් එකඟ වෙනවා සංනිවේදනයේ සහ තේරුම් ගැනීම. ඒ වගේම තමයි මම හිතනවා ජජ් කරන එක. ඒ කියන්නේ ජජ් නොකිරීම අපි තේරුම් ගන්න ඕනේ. ඒ හැම කෙනෙක්ම එක එක කාල පරාසවල ඇවිදපු අය. එතකොට ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම් ඒගොල්ලෝ කතා කරන දේවල් ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරපු දේවල් එක්ක තමයි එන්නේ. ඉතින් ගොඩක්ම මං හිතනවා වැදගත් වෙනවා ජජ් නොකිරීම කියන එකත්. ඉතින් ඇත්තටම අපි මේ හැම ජෙනරේෂන් එකක්ම අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ සාර්ථක ප්‍රීතිමත් මිනිසෙක් වශයෙන් මේ ලෝකෙ ජීවත් වෙන එක නේද? ඉතින් දැන් ওই සාර්ථක කියද්දි තමයි මට මතක් වුණේ දැන් මේ දවස්වල ගොඩක් වෛරල් යන සින්දුවක් ගැන. ඒක ඇත්තටම අපි බලපුවාම කැමති වුණා. මං හිතුවා මම මේක තෝරගන්න ඕනේ කියලා මේ අද වැඩසටහනට ඉදිරිපත් කරන්න. ඇත්තටම මේක මේ කාංචනා අනුරාදි සහ සජිත් ඇන්තනිගේ සින්දුවක් මනමාල කතා කියලා. ඉතින් ඇත්තටම මේ මට මේක ඔළුවට ආවේ සජිත ඇන්තනි මේක ගැන කියපු කතාවකින්. එයා කියනවා මේක එයාගේ මේ ලොකු හීනයක් කියලා. ඉතින් හැමෝම හීන දකිනවා. ඉතින් මං හිතුවා මේ සින්දුව තෝරගන්න ඕනේ කියලා. අපි එහෙනම් ඒක අහලා බලමු.
1: ඔව් මං හිතන්නේ අද වැඩසටහනට අවසන් කරන්න කාලය එළඹිලා තියෙන නිසා අපි වැඩසටහන අවසන් කරමින්ම ගීතයට යමු නේද මදු?
2: ඔව්.
1: එහෙනම් ඉතින් අපි සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඉතින් අපි මාසයක කාලයකින් අපි නැවතත් ඔබ හමුවට එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම්
2: සුබ රාත්‍රියක්.